0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.iwfm.lk
1: livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM ප්‍රවේමව බිකාස් රකක අපට සතිනුන් ජහෂ්ණේ කීමට හලයේ ඕ නැරෝකි Live FM යනුන් කර සොච්රීමමයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

0: අපේ වෙලාවෙන් දැන් වෙලාව උදේ 6යි.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

livefm.lk livefm.lk

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.
1: Live

විස දෙවුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

iwfm.lk Live FM.

0: www.livefm.lk. Kita pinawan na rasa.
1: Livefm.lk. Okay.

0: වෙලාවෙන් දැන් වෙලාව උදේ 6යි. හතලිහයි.
1: livefm.lk

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා Live FM.
1: LiveFM.lk

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk/classicradio Classic Radio දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන Classic Radio Radio Garden Tune in Radio FM යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ Throwing it.

0: Nono Matina Giritmaya Live FM.
1: Live FM.lk.

రుహునట రజరటట శంకడగలట www.liveFM.lk

ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk. Live. FM.lk.

0: ಮಹರಗಮಠ ಹೋಮಗಮಠ ಗುಡಗಮಠ www.www.5fm.lk
1: Live FM

නැටවෙන සිින්දු අහන අතරේ හිත සනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk/sanathun හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: श्री लांकी रिद्मय विश्वे सिसारा लाइव एफएम
1: लाइव एफएम

නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.lifeok.com හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: livefm.lk

0: Zona Matina Guiritmaia Live FM.
1: Live FM. M.LK.

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.frokes.com ක්ලාසික් ඩිජිටල් කරන ක්‍රියෝ සඳුන් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM
1: liveFM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tunein Radio FM යන app හරහා වෙම ඔබ වැඩ කරන කොට කළ හැකි බව අපි ඔබට සම්මුතු. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

0: බහරගමට හෝමාගමට ගොඩගමට www.la iwfm.lk
1: live fm

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
1: Live FM. LiveFM.lk

రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

0: livefm.lk.
1: Оба ал. ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ඔබ සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහා වගේම තවත් කෝෂණි ලැබ අපිට සතුටනුමු. හර්ෂිම් ඔබ කලේ නැබ්සොකි Live FM යන ටකර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

ವೇಹಸ ನಿವನ ರಿದ್ಮಯ www.liveifm.lk.

0: हातालीस देखाय।
1: नौ नौ बतीना गीत मया लाइव एफएम।

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM.
1: Live FM.lk.

ವೇಹಸ ನೀವು ನೋಡ www.liveifm.lk. Live F.

0: www.livefm.lk. Hita Pinova na rasa.
1: Live FM.

0: Langkawi laweng gude kulahai. Hatulihai.
1: Live. FM.LK.

12:1. වෙහෙස නිවන රිද්මය www.livefm.lk

0: ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk.
1: LiveFM.lk.

hay visi net වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ.

භවන රැඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාර්ඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේ තවත් වෙබ් අඩවික

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හැවිරිද්දී ඕනෑම බ්‍රවුසරේ Live FM යමින් සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM. ලංකා වෙලාවේ මද

రుహునట రజరటట సింకడగలట www.livefm.lk

0: දවල් එකයි ලංකාවේ අපේ වෙලාවෙන් එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM
1: LiveFM.lk

0: ವೇಹಸ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.liveFM.lk.
1: LiveFM.lk.

Ober. ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හා ශ්‍රවණය ඔබලගේ ඕනෑම පුසරයකින් Live FM යන ඇප් සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

හතලිස් ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවති. ගී විද්මය

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM
1: FM.LK

ಹೋಮಗಮಠ ಗುಡಗಮಠ www.la ಐವಿಎಫ್ಎಂ.lk

0: වෙලාව සවස දෙකයි.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

FM Live FM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune Radio FM හාවේ තවත් වෙබ් අඩ ගණාවක් ඔස්සේ ශ්‍රවණය ලැබ අපට සිටි දැනෙමු. උචාලය හා ශ්‍රේමිට ඔබ කයුත්තේ ඔබේ මුසික Live FM යයි පරිමන. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: එකතුලා ඉන්න දැන් වෙලාව ලංකා වෙලාවෙන් දවල් දෙකයි.
1: LiveFM.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.lifefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune Radio FM app හරහාම තවත් බකනවා ශ්‍රවණය කරලා අපිට සතුටුමු. ආදරය හරවෙකට බලයේ ඕම රුසිකේ Live FM කර සොච්චිරිමයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

දැන් වෙලාව සවස 3යි. මොනවතින ගීවිත්මය Live FM. Live FM.

මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

லங்கா விழாவின் சவசத்தும் நாய்

0: ರೇಹಸ ನಿವನ ರಿತ್ಮಯ www.liveifm.lk.
1: livefm.lk.

දෙවුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

ඇවුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

හතලි හයි ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් ෆෑන්.

0: රගමට හෝමාගමට ගොඩගමට www.la iwfm.lk
1: livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් තරහ වගේම අපට ගණනාවක් ශ්‍රවණය කළ අපි ඔබ සතින් දෙ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

దేవుల పిటియట, కమురు పిటియట, నావల పిటియట, కల్పిటియట. www.com

0: හතලිහයි.
1: දෙවුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.ifm.lk.
2: Live FM.

0: আমার পুকুর।
1: LiveFM.lk
2: Live FM.

0: hatalı hay. Lankawe deng velawa savsa pah. Hay.
1: Live FM. LK.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.ifm.lk

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගස්ම
1: Live FM. liveFM.lk

ನೆಟವೆನ ಸಿಂಧು ಅಹನಾಥರೆ ಹಿತ ಸಣ್ಣ ಸಣ್ಣ ಸಿಂಧು ಅಹನಾಥ್ ಒಬ್ಬ ಕ್ಯಾಂಟಿನ್ ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක්

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි. අපි ඔබ සතුටින් දැනමු. අංචහා ශ්‍රවණයට ඔත්තේ OM Rosikin Live FM කර සොෂමයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
1: Live FM. LiveFM.lk

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: ඉන්දියාවෙන් සවස 6යි.
1: Live FM.LK

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: Live FM.

0: livefm.lk.
1: Hit up, man, hit up. Hit up to Danny Narithmaya. Live FM.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම ඔබ වෙබ් අනාව ශ්‍රවණය කළ බව සතුටින් උමු. ජයහස්වරින්ට ඔක්කේ නෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවති. දින ගී රිද්මය
1: livefm.lk

0: அது
1: ருகுநட ராஜராட்ட செங்கடகலட்ட www.liveFM.lk

තමයි ලංකාවේ වෙලාව. එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය live fm.

දෙව්ල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

வேகசன் நிவர்ண ரித்மய www.livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM පවක් දෙබි ගණක ඔස්සේක බපිය සතුටින්මු තලහ ෆ්‍රොම් කිරීමට බයි ඕම සර් Live FM සර්කම් මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

0: Mono Latina G-Rhythmia Live FM.
1: Livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපිට අතිනුමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බුසෙකින් Live FM කර්තෘත්වයමයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් විබඩවි ගමනාව ශ්‍රේෂ්ඨ හැකි බව අපට සතින් දැන් දෙමු. අතචාර කිරීමට ඔබ කලයේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: වෙලාව දැන් ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 8යි.
1: රුහුණට රජරටට සෙන්කඩගලට www.livefm.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.tel.kr

0: Mama Munene.
1: Live FM.

මහරගමට හෝමාගමට ගොඩගමට www.la ifm.lk

0: iwfm.lk.
1: livefm.lk.

0: www.livefm.lk. Kita pinawana rasa.
1: Live FM.

Tai 41 Tai Vehsa Nivana Ritmaya www.livefm.lk

සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.

0: ඈත හිටියත් ළඟක වගේ. දැන් අපි වහන වෙලාව රාත්‍රී 9:00 ලංකාවේ වෙලාවෙන්.
1: livefm.lk

ಕಡಲಟ, ರಾಜರಾಟ, ಸಿಂಕಡಗಲಟ. www.liveFM.lk

0: නවයයි විසි දෙකයි.
1: LiveFM.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.la iwfm.lk
1: livefm.lk

දෙවුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට www.kalpitiyata

මාර්ගමට මාගමට ගොඩගමට www.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.iufm.lk

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා Live FM.
1: Live FM.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

ආහාරගමට හෝමාගමට ගොඩගමට www.la ifm.lk

0: දෙක.
1: මහරගමට, හෝමාගමට, ගොඩගමට www. iwfm.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම වෙබ් අඩවි ගණනාවක් ශ්‍රවණය කළ හැකි බව අපිට සුටින් දෙමු. අන්තර්ජාලය හා වනේම ඔබ කටපොඩවකින් Live FM යන ටයික සර්ච් කිරීමමයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

විසයි. සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: LK.

කරුවලි ගැහිලි හැංගිල ගැහිලි ළඟට එනකන් ඉඳලා ගැහිලි මගේ අම්මෝ ඒ කාලේ මතකද මේ සත්‍යෙ මිනිස්සු උඩ දිහා උඩ බලාගෙන ගිහිල්ලා ගල් කුඹර හැප්පිටරන

0: ඔබ පේනවා ඉතරම්ම පවපුල්. ඉතින් මේ කැලිපහේ ටෝච් එකක් තිබුණා මාමා කෙනෙක් ළඟ. එයා ගැහුවා වේදිකාවට ටෝච් එක මම බලා ගන්න දෙන්න ගෑඩ කියලා. හැබැයි ඉතින් එයා ටෝච් ගැහුවට මේ දෙන්න එහෙම නෙමේ සටන් කරන්නේ
1: රට ජාතිය ආගම.
0: අම්මේ රට ජාතිය ආගම වෙනුවෙන් ඔයාලට කැක්කුමක් තියෙනවද රට ජාතිය ආගමට? කැක්කුමක් තියෙනවද? අම්මා බා හරි එහෙනම්

අර එහෙ කොල්ල කුරුට්ටෝ මැරෙන කවුරු හින්දද? මුන් දෙන්න හින්දා. දෙන්න ජොලියේ ඇන තියාගෙන මාරු වෙවි ලාම්පුවට පුලං ගහනවා. එලා අර අල්ලගෙන ඉන්නවා දුටු ගැමුණු හුලං ගහනවා. ඊට පස්සේ දුටු ගැමුණු අල්ලගෙන ඉන්නවා එලා අර හුලං ගහනවා. ඒ ඉස්සර නම් කරුවලේ හුලං ගැව්වේ. දැන් එහෙම නෙමෙයි. කෙලින්ම එලි පිටම ගහන්නේ. එකම පක්ෂය දෙපැත්තට බෙදිලා. අනේ අම්මේ කරන විගඩමක් නෑ. දැන් උන්ට ලැජ්ජක් නෑ. ඉස්සර නම් හොරෙන් ගැහුවේ. දැන් එලි පිටම ගහනවා. ගහලා ලැජ්ජ නැතුව ඡන්දෙත් ඉල්ලනවා. හැබැයි ඉතින් ඒ කාලේ

43. www.livefm.lk හිත පිනවන

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණන සේවල හැව අපියට අතුටින් දෙන්න. අර්ජය හරවණීමට ඔකලේ ඕම සොකින් Live FM ටකර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

రుహునట రాజరాటట సింకడగలట www.liveFM.lk

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: Live FM.

0: ශ්‍රී ලාංකීය රිද්මය විශ්වයේ සිසාරා Live FM.
1: livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.com

විස දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.lifm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යන්න සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් ගණනාවක් ඔසේ ශ්‍රවණය කළ හැකි බව අපට සතියෙමු. අන්තරාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබරින් Live FM සර්ච් කිරීම පමණයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

වේ හිත සනසන සින්දුහන්නත් ඔබ කැමති නම් ලැබෙනු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවික

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් එබ්බඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සරුටි දෙමු. චාලය හර්ෂය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම උපසරයකින් Live යන්තර සර්ජරි පනයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කොමා. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.ifm.lk
1: livefm.lk

දෙවුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගස්ම ලයිව් FM.
1: livefm.lk

හතලිහයි. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනි FM app හරහාම තව වෙනමවක් ඉන්නේ කලෙකව අපට සතුට දැනුනෙමු. චලය හරවකීමට ඒ නරින් FM ඉර සර්චිමන් ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ශ්‍රී ලාංකීය රිද්මය විශ්වයේ සිසාරා Live FM
1: livefm.lk

0: ರೇಹಸ ನಿವನ ಹೃದ್ಮಯ www.liveFM.lk.
1: Live FM.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio M යන app හරහා web box එක ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සඳහන් දෙමු. අචාරු කිරට ඔබලගේ web browser එකෙන් එමින් චමමනයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

0: ආරගමට හෝමාගමට ගොඩගමට www.ifm.lk
1: livefm.lk

0: Napahay de-
1: Live FM.LK.

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

ඔබ ආදරේ කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් web විකාශනවල අපිට සිටින්ද අතල් රශ්වණේ ක්‍රීම් ඔලතේ උඩම බලමින් Live යන කටයුතුමයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවත

0: Tina Gay Ridmaya.
1: ලංකාව වෙලාවෙන් පාන්දර 5:00

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ඔබ සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ බ්‍රවුසරයෙන් Live FM යමින් ටයිප් කර සර්ච් කරනයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

මහරගමට හෝමාගමට ගොඩගමට www.la